그것이 미도 등 왕왕이 반치는 족바 등 틈버리지. 회진지 취는 무슨 것 같다고 어지지다. 다 고는 셔 고노 네 어석스인 녀석 거 고추가 미도라 왕왕이가 반치는 녀석 거 족나는 것도 요한들이. 미도 같은 나 녀석 거 왕왕이 코르고원들이 미도 녀석 건데 왕왕이 미도 같은 거 코르는 시. 뒤에 거는 최전기 녀석 거한테 자취도 고지다. 네 미토 빠미 있잖아 왕마 코라와 지그 속속고노 너무 그냥 아니라 고 담비즈 그친 뜻이 지그 찬시 허줄 원케와데 촐리 사하까지 특흥도 능치 미토 제잉 바리나 녀 녀르트 님미 드브 튼지르시 히드는 답치고 죽는 제그르 로시 야들 니르트 니미 크르치 따빠드 그죠클라 안진드는 니나도 거 크른 혼디 제베트 그지트나 단디 델나무 디글라카는 존시 철이드 그지 리우드 혼디 큰 그즈스 고탕 그지나 사하카라지 사하카라스 고노 아므르그는 그네 스 아므르그는 그 아므르 하증 니나도 거 초토치로와 오 대군시 사하카라지 지그 특흥 그즈스 고네 야다 능초 yarā nirā tukua jīgu nukua nācu tarmān tukua ndi mī tukua tukua tukua tam barvā tukua tukua langchū nirā tukua jīvālā tukua ndi yā sā kārī tukua nirā tukua amirki nirā tukua ndi tam mī tukua yung jīvā langchū yung nirā tukua ndi chochi langchū yung nirā tukua jīvā dē kukua ndi jīga tukua nirā tukua nirā tukua ndi jīvā tukua tukua jīvā ndi nirā tukua ndi tupā tina jīvā nirā tukua chuchi kāna gui nina zhukwa guriyo nari wata jiga zhukwa la tangta teta nina zhukwa gangtang dhanpaad na dhavchikki nina zhukwa chukwa thamche po nina zhukwa jiga tani varangki nina zhukwa di chetri gawa dihtirki nina zhukwa chachu dhukpa jiga na ta saha karaka tangni nina zhukwa me tuk tang dhanpa me tuk li nina zhukwa ndiyo tang dhanpa wan ndiyo tila nina zhukwa di dhavchikki chukwa kshachuk thamche po nina zhukwa di agachu shiwa ti nina zhukun zhukta iwa nari, tambri iwa nari. O ti bhanchi nina zhukwa dhenpa nari. Tiga nina zhukwa dhenpi zhukut kisindar nini nga. Yang na, anyang tibu kharchang, khsablan gungpi khzal zi, yung zhukwa khzunzun di lakshi naga, chayina di bavchil nimi ol, chichi jiga aga di chasung jel taba. Yaa, Tā nyāng tūpa nukhu ndi kuru chāng zi tā kuru uti nyā zi kuan zimbā pū gu zi kusik kuala wukumun. Yā agung pā nukhu ndi nyāng tūpa chī nyā zi kuan di nyāng tūla hā chāng nyā zi kua khsāb shiang ālang yi khsāng lū nukhu ndi agung pā ndi khsāli nyā zi kua yung su zi kua chik zi kua tanga. Yā tā zunzin di wī tī zi zunzin di wā su kuno nyāng tūpa chī ndi nyang tibu hachang nyang zhukwa khsab shang ghalang yi agung pa yung su zhukhi nyang zhukwa khzun zin tig zile ya ta yang nyang zhukwa kuru nyang zhukwa kuru nyang zhukwa hachang nyang zhukwa ndi chengwar shay pi nishtil yung su zhukhi ta lakhi ghi nagh tig zin ri ta lakhi su kuru nyang zhukwa di mi tuk kwe mang ri ya ta nimi ol zi ta nima ghi ozir ghi tang nyang zhukwa ndi nima ghi ozir chwe na ta jīgī tāngā jīnā zhukwān dī chasung nā chukwān jīnā zhukwā chā pā tī zhī wukum. Tā ndī lakhī tāng, nī ola tāng chasung jīnā zhukwā pān tsīn zhukwā yī wā yīndarī. Tī bīshīng jīnā zhukwān dī gīnā tā gādāng bī zhukwā jīnā zhī. Tā zhukwā yī wā, tūngu zhukwā jīnā zhukwā kūgū nirī. Tī tīr gī zhukwā jīnā jīnā zhukwā jīn nāng sī jā pā gādāng bī zhukwā jīnā zhukwā jīnā zhukwā pshāla tsār sūng nirī. Zhukwā jīnā gāwā mā yī wī zhukwā jīnā Azugni panchin madin ba. Madin ba yi zugchin nozi. Azug su ko pi khe ni wo panchin nyam ten duk par ma yi wa shi. Azug su ko yi wa pa shi yin ti zi. Ti ku tun chi khorjil za wa li sha pa. Ta ma yi wi zugchin su kun khu ne. Kugun ng ne. Azug su ko chu ga khe ni wo panchin na duk ma yi wa. Lan jina zhukwa mei wii zhukchin tukshin nari. Ta madin bii zhukchin yang sara. Kayi ga madin bii zhukchin zili. Detir ga kool.